සෙත්තොරතෝ ලිහි වැසය මුකරොතොරාද ලුයි ජල ජඥුම ඉමයි මංකු ගීවේ ස ඌරා මොයින ඔපොයිර මොයින ඒ කොමඥතු කතස්වයකෝ ගැත්තකින් තනවා එ කතස්වය ඇතිකින් තන යෝ ඇත්තේ වා අත්තොල්කින් තන්න සෙජ්ජනාලා මීියන්ු කසුව වූ පෙයියන්තු කසුව වෙඥන්දී අරෙන්දක් වේ විියයි ඇයි යැදී